සත්සර රාවයේ පළමු අඩහෝරාව එලෙසින් ගත වී යනවා ඔබ බලා සිටින්නට ඇති. කෝ මේ කටහඬ තාම ආවේ නෑනේ වෙනදාට ගීතයක් ගීතයක් ගණනේ විස්තර කරන ගීතයක් හඳුන්වා දෙන ගීත තෝරන නිවේදක කෝ කියා බලන්නත් ඇති. ඉතින් එහෙම තමයි පොඩි වෙනසක් කරන්නත් එක්ක ඔබට යම්සි නවමු අත්දැකීමක් දෙන්නටත් එක්ක තමයි එහෙම කරේ. ඉතින් එක දිගටම විවිධාකාර වූ විවිධ ගායකයන්ගේ මියුරු ගීත පෙළක් නොකඩවා ශ්‍රවණය කිරීමත් ඔබට අලුත්ම අත්දැකීමක් අලුත්ම රසයක් ගෙනත් දේ. ඉතින් ඊළඟ අඩහෝරාවට යොමු වෙමු තවත් එවැනිම ගීත සමුච්චයක් සමගින්. ඒ පෙර ගීතය ඇත්තරම චිත්‍රපට ගීතයක්. මිල්ටන් මල්වාරච්චි බොහොම ඔහුගේ ජනප්‍රියත්වයේ හිණි පෙතට නැග සිටි අවදියේදී සිංහපටව නමින් 1980 ගණන්වල මැදභාගයේ පමණ තිරගත වූ චිත්‍රපටයක අඩංගු වූ ගීතයක්. නිතර ඇහෙන්නේ නැති ඉතාමත් උස්සරයකින් ගායනය කරන මිල්ටන් මල්වාරච්චිගේ ඒ මියුරු හඬ මුසු වූ ගීතයක් නිතර ඇසෙන්නේ නැති නිතර නැසෙන. ඉතින් අපේ අරමුණත් ඒකයි. ඔබට නිතර නැසෙන 1970-80 දශකවල ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ බිහි වූ විශිෂ්ටතම ගීත ඔබ වෙත ගෙන ඒම තමයි අපගේ අරමුණ.

ഗീവറെ വലിച്ചിട്ടാണിട്ട് പ്രഥമ ഗീവറെ വലിച്ചിട്ടാണ് മോനി സഹൃദയ ആമെ ഗീവറെ വലിച്ചിട്ടാണിട്ട് പ്രഥമ വലിച്ചിട്ടാണേ അപ്പൊ ഇതിരിപത് കറ ഗജമൻ പൂവത്തെ നാട്ടിയുടെ സംബന്ധ ഗീത അട്ടുട്ടക്കല്ല ലെവൻ ഗീത എഡ്വൻ ജാക്കൊടി ഷൂറിൻ മിസിൻ ഗാനാക്കൽ ഇനി ബഹോ ദിനക്കു ഈ ഗീതയുടെ പ്രശംസ കല അപ്പിടെ വെലിംഗ്ടൺ വലി നസാസിറ്റി അനുരാജി വീരകോൺ කිය සිටියා බොහෝ කලකින් නෑසුණු ගීතයක් තමයි අසන්නට සැලැස්සුවේ කියා ඒ වගේම ඩනෙඩින් වලින් ගීතය අසා සිටි දුලාරි රණසිංහ අපට කියා ඒවා තිබෙනවා ඉන්පසු ඒ ගීතය ඇසුවාට පසු නැවතත් මතක් වුණා දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝන නමින් බිහි වුණු විශිෂ්ටතම ඉතාමත් අලංකාර රූප රචනය ටෙලි නාට්‍ය ඉතින් නැවතත් ඒ ටෙලි නාට්‍ය නැරඹුවා කියතින් බොහොමත්ම සන්තෝසයි අපි වැඩසටහන සමඟ අනුගත වෙනවාට සතර දිග නවසීලන්තේ සතර දිග සිටින සතර දිග විසිරී සිටින ඔබ ඉතින් මම තමත් ගජමන් නෝන සම්බන්ධ ගීතයක් තෝරාගත්තා ඉතින් මෙයත් ඇලපාත මුදලි විසින් ගජමන් නෝනාට ගායන ගීතයක් බොහෝ පසු කාලයක බිහි වුණේ ඉතින් වෙනස් තේමාවක් යටතේ බිහි වුණු ගීතයක් නම් කෙසේ හෝ මේ සියලු ගීතවල සැඟවී තිබෙන්නේ ආදරේ ඉතින් අහලා බලමු මේ ගීතයත් කොහොමද කියලා

අපේවර්ධන බාල සුරිය ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට විශිෂ්ට ගීත ගණනාවක් බිහිකළ අසහාය හඬක් තිබුණු ඒ ගායන ශිල්පියාගේ ගීත. මේ ගීතෙත් බොහොම පුදුමයක් තියෙනවා. ඉතින් බොහෝ දෙනෙකු කියනවලු ඔහු හමුණාම අරපුගේ ගංගා ගීතය මගේ ජීවිතයට හරි සම්බන්ධයි, මම විවාහ වීමට සිටි ගැහැනු ළමයා හිමිට කාන්තාව තමයි මේ ගංගා කියන්නේ. ඉතින් ගංගා එන්නකෝ ගංගා කියනකොට හරිම සංවේදීතාවයක් දැනෙනවා කියලා කියපු අවස්ථා තියෙනවා. නමුත් මේ ගීතේ ඇත්තටම ගායනා කරන්නේ මේ ගීතේ හැටියට මේ ගීතේ කථානායකයා ගොවියෙක්. මේ ගීතේ ගීතේ ගායන්නේ මහවැලි ගඟට. මහවැලි ගඟ ඔබ දන්නවා මධ්‍යම කඳුකරෙන් ආරම්භ වී නැගෙනහිරට විහිදේ, නැගෙනහිර මිටියාවත ඔස්සේ ත්‍රිකුණාමලයට යනවා. නමුත් මේ මහවැලි ගඟේ ජලය ඒ මිටියාවත් දෙපස ඉන්න ජනතාවට ලබා ගැනීමට නොහැකි වුණා. නමුත් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ හේතුවෙන් මේ මහවැලි වතුර ඒ මිටියාවත් වලට ලබා ගැනීමෙන් මහවැලි කලාප බිහි වුණා ඒ සිට එච් දක්වා මගේ මතකයේ හැටියට. ඉතින් මේ ඒ ගැන තමයි කියන්නේ නෑ නේද ඉතින් යලි අහක බලා යන්නේ කියලා කියන්නේ. මහවැලි ගඟ පෙනිපෙනි යනවා. නමුත් ඒ මහවැලි ගඟේම වතුර වෙනත් මාර්ගයකින් රජ රටට නැගෙනහිර මිටියාවතට උතුරු මැද පළාතට ලැබුණා. ඉතින් වෙනදා වියලි ගිය පොළව මේ මහවැලි වතුරෙන් මේ මහවැලි ගඟේ වතුර උපත ලබන ස්ථානයට නුදුරින් හරවා නැවතත් රජ රටට ගෙන ගියා. ඒ වගේම පේනමානේ මහවැලි ගඟේ ඉතිරි ටිකත් ගලාගෙන යනවා. ඉතින් හරිම අපූරු ගීතයක් තමයි ඒ වෙනුවෙන් ලියවුණු මේ ගංගා එන්න.

Ora ගෙවිගින් තවත් සත්සරලාව වැඩසටහනක ඒ කියන්නේ 55 වෙනි වැඩසටහනේ අවසානයට මෙලෙසින් අපි ළඟා වී සිටිනවා. ඉදින් ගීතවත් උනේ ශලී වයිජයන්තයන් කවදාද ආයෙන්නේ හමුවන්න මා ඉදින් කියලා ඔහු ඇහුවා. ඉතින් මම නම් වැරදීම සතියකින් හරියටම දින 7කින් අදින් ආරම්භන සතියේ දින 7 පසු වූවහම ඔබ හමුවන්නට එනවා තනිවම නොවෙයි ඒ අපගේ දෙසතියකට වරක් විකාශය වන සහෘදයා මේ වැඩසටහන සමග සහෘදයෙකු හෝ සුහදිනියක් සමග. ඉතින් එතෙක් ඔබට අයිබෝවන් අතට සුභ රාත්‍රියක්. හෙටින් ඇරඹෙන සතියේ සියලුම දවස් සුභම සුභ දවස් වෙන ඔබගේ බලාපොරොත්තු ඉටුවන සුභ සතියක්ම වේවායි පතමින් ඔබෙන් සමුගෙන යන මා වේතවත් සුරංග දසනායක.

0: ගතවූයේ ඔටංගෝ එක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සනරාව නූරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ නූරුගේ සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Free FM 89.0.

සත්සර රාවයේ පළමු අඩහෝරාව එලෙසින් ගත වී යනවා ඔබ බලා සිටින්නට ඇති. කොහොම මේ කටහඬ තාම ආවේ නැනේ? වෙනදාට ගීතයක් ගීතයක් ගණනේ විස්තර කරන ගීතයක් හඳුන්වා දෙන ගීත තෝරන නිවේදක කෝ කියා බලන්නත් ඇති. ඉතින් එහෙම තමයි පොඩි වෙනසක් කරන්නත් එක්ක ඔබට යම්කිසි නවම අත්දැකීමක් දෙන්නටත් එක්ක තමයි එහෙම කරේ. ඉතින් එක දිගටම විවිධාකාර වූ විවිධ ගායකයන්ගේ මියුරු ගීත පෙළක් නොකඩවා ශ්‍රවණය කිරීමත් ඔබට අලුත්ම අත්දැකීමක් අලුත්ම රසයක් ගෙනත් දේ. ඉතින් ඊළඟ අඩහෝරාවට යොමු වෙමු තවත් එවැනිම ගීත සමුච්චයක් සමගින්. ඒ පෙර ගීතය ඇතරම චිත්‍රපට ගීතයක්. මිල්ටන් මල්වාරච්චි බොහොම ඔහුගේ ජනප්‍රියත්වයේ හිණි පෙතට නැග සිටි අවදියේදී සිංහපටව නමින් 1980 ගණන්වල මැදභාගයේ පමණ තිරගත වූ චිත්‍රපටයක අඩංගු වූ ගීතයක්. නිතර ඇහෙන්නේ නැති ඉතාමත් උස්සරයකින් ගායනය කරන මිල්ටන් මල්වාරච්චිගේ ඒ මියුරු හඬ මුසු වූ ගීතයක් නිතර ඇසෙන්නේ නැති, නිතර නැසෙන. ඉතින් අපේ අරමුණත් ඒකයි, ඔබට නිතර නැසෙන 1970-80 දශකවල ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ බිහි වූ විශිෂ්ටතම ගීත ඔබ වෙත ගෙන ඒම තමයි අපගේ අරමුණ.

ගීවර වැඩසටහනට ප්‍රථම ගීවර වැඩසටහන වනේ සහෘද යාම මේ ගීවර වැඩසටහනට ප්‍රථම වැඩසටහනේ අපි ඉදිරිපත් කරා ගජමන් පුවත නාට්‍යයට සම්බන්ධ ගීතයක් තුටකල ලෙවන් ගීතය එඩ්වඩ් ජැක් කොඩි ශූරින් විසින් ගායනා කළ. ඉතින් බොහෝ දෙනෙකු ඒ ගීතයට ප්‍රශංසා කළා. අපිට වෙලින්ටන් වලින් අසා සිටි අනුරාජී වීරකෝන් කිය සිටියා බොහෝ කලකින් නෑසුණු ගීතයක් තමයි අසන්ට සැලැස්සුවේ කියා. ඒ වගේම ඩැනෙඩින් වලින් ගීතය අසා සිටි දුලාරි රණසිංහ අපට කියා ඒවා තිබෙනවා. ඉන්පසු ඒ ගීතය ඇසුවාට පසු නැවතත් මතක් වුණා දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝන නමින් බිහි වුණු විශිෂ්ටතම ඉතාමත් අලංකාර රූප රචනය ටෙලි නාට්‍ය. ඉතින් නැවතත් ඒ ටෙලි නාට්‍ය නැරඹුවා කිය ඉතින් බොහොමත්ම සන්තෝසයි අපි වැඩසටහන සමඟ අනුගත වෙනවාට. සතර දිග නවසීලන්තේ සතර දිග සිටින සතර දිග විසිරී සිටින ඔබ. ඉතින් මම තමත් ගජමන් නෝන සම්බන්ධ ගීතයක් තෝරාගත්තා. ඉතින් මෙයත් ඇලපාත මුදලි විසින් ගජමන් නෝනාට ගයන ගීතයක්. බොහෝ පසු කාලයක බිහි වුණේ ඉතින් වෙනස් තේමාවක් යටතේ බිහි වුණු ගීතයක්.

ධනයේවර්ධන බාල සූරිය ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට විශිෂ්ට ගීත ගණනාවක් බිහිකළ අසහාය හඬක් තිබුණු ඒ ගායන ශිල්පියාගේ ගීත. මේ ගීතෙත් බොහොම පුදුමයක් තියෙනවා. ඉතින් බොහෝ දෙනෙකු කියනවලු ඔහු හමුණාම අර ඔබගේ ගංගා ගීතේ මගේ ජීවිතයට හරි සම්බන්ධයි, මම විවාහ වීමට සිටි ගැහැණු ළමයා එහෙම නැත්නම් කාන්තාව තමයි මේ ගංගා කියන්නේ. ඉතින් ගංගා එන්නකෝ ගංගා කියනකොට හරිම සංවේදීතාවයක් දැනෙනවා කියලා කියපු අවස්ථා තියෙනවා. නමුත් මේ ගීතේ ඇත්තටම ගායනා කරන්නේ මේ ගීතේ හැටියට මේ ගීතේ කථානායකයා ගොවියෙක්. මේ ගීතේ ගීතේ ගායන්නේ මහවැලි ගඟ ඔබ දන්නවා මධ්‍යම කඳුකරෙන් ආරම්භ වී නැගෙනහිරට විහිදේ, නැගෙනහිර මිටියාවත ඔස්සේ ත්‍රිකුණාමලයට යනවා. නමුත් මේ මහවැලි ගඟේ ජලය ඒ මිටියාවත් දෙපස ඉන්න ජනතාවට ලබා ගැනීමට නොහැකි වුණා. නමුත් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ හේතුවෙන් මේ මහවැලි වතුර ඒ මිටියාවත් වලට ලබා ගැනීමෙන් මහවැලි කලාප බිහි වුණා ඒ සිට එච් දක්වා මගේ මතකයේ හැටියට. ඉතින් මේ ඒ ගැන තමයි කියන්නේ නෑ නේද ඉතින් යලි අහක බලා යන්නේ කියලා කියන්නේ. මහවැලි ගඟ පෙනිපෙනී යනවා. නමුත් ඒ මහවැලි ගඟේම වතුර වෙනත් මාර්ගයකින් රජ රටට නැගෙනහිර මිටියාවතට උතුරු මැද පළාතට ලැබුණා. ඉතින් වෙනදා වියලී ගිය පොළව මේ මහවැලි වතුරෙන් මේ මහවැලි ගඟේ වතුර උපත ලබන ස්ථානයට නුදුරින් හරවා නැවතත් රජ රටට ගෙන ගියා. ඒ වගේම පේනමානේ මහවැලි ගඟේ ඉතිරි ටිකත් ගලාගෙන යනවා. ඉතින් හරිම අපූරු ගීතයක් තමයි ඒ වෙනුවෙන් ලියවුණු මේ ගංගා එන්න.

0: ඔබ හමුවන්නට එනවා තනිවම නොවෙයි ඒ අපගේ දෙසතියකට වරක් විකාශය වන සහෘදයාමය වැඩසටහන සමඟ සහෘදයෙකු හෝ සුහදිනියක් සමඟ. ඉතින් එතෙක් ඔබට අයිබෝවන් අතට සුභ රාත්‍රියක්. හෙටින් ඇරඹෙන සතියේ සියලුම දවස් සුභම සුභ දවස් වන ඔබගේ බලාපොරොත්තු ඉටුවන සුභ සතියක්ම වේවායි පතමින් ඔබෙන් සමුගෙන යන මා වේහිතවත් සුරංග දසනායක.
1: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව නූරු ගීතාවලිය සමඟයි. එළ කලාකෙත අස්වැද්දූ නූරුගේ සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
2: You're listening to Free FM, independent community media.